0: Deba hobi dinar Devre do la ghimas Deva chungla chikpa di Chembi deva thumas
1: Chowun orkla lungchinche chetra lenchan
2: Sidenji sankwanamba chesu de muina Tengdi khekar melongshi bi lenchan li Chetil lenchan nung de Khekhang chemu donkar lo zang chanli chukka zambi Nyangag lanjiga chile tsikijinarik bi gongjil ji bi Liegni bi donjin cho nga Minta de gochik siyo bi Namba chi sanshi nung shu Chetil nung khen Rgegen chemu ngar jayin
3: Gopi janchi nung si Jirga paan jol pin gopa nes Tachin jopa zang nung in gokun si Drip ee tonga ma drip par si Jopi tsikimi Jopin gogo si. Ta adrib par iwi tonin gashik nina zuko madriba. Ta ma tan jopin nina zuko tsik. Ta jopa zi shunga tan jopi tsik nina zuko kukhunta wala. Andi jopin kukhwa tsik ziri. Ta ziga dashili na. Arang nir chi ngiwari ta adrib iwi tonin gashik madrib par. Kukub zungu khorwa lan jopa chi iwi tsik ma yu guni gukpa shik inti si. Tā rāñjī, rāñjī, chīgā, dhīpā īnī, shāvā khayī sīgī nā sūkā, mātrivā, kūkūp sūngu, tūkūtī, khūr sūngu tā, jōpā chī gūnī shī, jīgā nā nā, kūmbū gā nā nā, nyāngjī gā nā nā, jī nā sūkā, dhī, dhīpā īvī, shāvā khayī sīgī nā, mātrivā, rāñjī, jīcō sūngu, tūkūtī, khūr sūngu, tē jī nā sūkā, nyāngin lā, chīgā, nyāngjī sīgā tsukā ngā kūnū, kūnyā tā mūs rī, shūmā gūn jī nā sūkā, jōpā, chīgā sēn rī chīgā, jōpā lā ngā rī, ngā mā gūn jī nā sūkā, tē, nyāngjī jī, tā tē jī nā sūkā ngā kūnī, tā mūs rī. Tani chapra, jiga gudun ji horjil sawaag nang nishay juwa. Donan gaayang tsukumashi yizi. Arigbaan gaayang maadribakhim. Gatib gaayang maasagabar. Natsul taatag songwari churur jiwaadi. Gudun na don chanbuhdi noro longchul gaayang maasagabakhim. Tati nangtani na. Tā tōni chēnbō sūgō, tōni sūgō, tōni gāyāng jīnā sūgō, tsukō mā shī sūgō nukā, tōni chēnbō tā nōru lōngchō lā tsukwa, dāmūs gāyā rāngi jīnā sūgō mā sūgō sīgā sī. Dā chū lā rikhā, lā sūgō, rikhī anī lā, rikshī lā yāng lā gā sūgō, dī thāmchī bō yāng jīnā sūgō mā jīngā, tā mūkhī gā sī. Dā chū rikhā, lā sūgō rikhī anī sam, rikshī yāng lā gā tāng jīwā, gāyāng mā lā bī, Makhilat ge ma ko ge mez jo to makhilat ta din no ko malum no ge no ko makhi ge ka tro che ni so ni ka yang ma sa ge pre na chul che ram ba ta ta sung ti cha la ta pre chur to ji le ta ka tro ke sha wa khun di war ge ma che la ta so ni khun di ma sa ga ram ge ni no ko ga an lu ni khun di ram ba jin ge ni no ko sung a ji ge cha wa la ni no ko ta ge tang zi ji chi ni no ko shu ga ta ge tang zi sung ti ta jo pa ge chut si wa ta wer Jopa tanga tenpiye gambu shikiye miwa atar shinizi. Ta lo lo ni ta ranga shinkore di lorji tukhun diya san lozi tanga jopa chigunu ga agapu ziki shakunu tetir gijonir. Jinur jopa tanga rupa lhapa zi katib chepa suhu shawir iwa gayang matipra natsu yo ni chawa niwari jopa chibi tsik jopa tabo ozi li. Ta kuga ranga gapu ranga ta jinur zikla jina suko masu zi Arginiz gala majang zi katib kishawa la nino zikwande mahche la ta chi sha inu sha shina chi inu kishawa dukhundi gangtang gangz gala chi majwa ta thaman jino zikwa ranga ranga tepshin ki chi ranga naan dukhundi rgi le ta agi sunga chi chawa la nio uti kab dukhute ta chi gyn jopi tsik dhamo zi nino zikwa jokunu ta ta jopi ngukpa ati gari ya ti kortak gana na dutang ukhuni jongwi anga la mai pi shayl jina ni Norsu yo chang shibta tagna tenye manda teye sukundri. Ta ngana me pi jezi, di shay jezi sukunu. O dila njiga njina zuko ta ukhunin junga sukunu, di thama njina zuko shigini shay chiri. Tenjiga njina zuko norsu yo kala shimu wala shik tagna manda chi. Kamdara njo pi tsikitang chi ti gagja, gagtsiki kagpa tsamchi chogozi. Ta kamdara njo pi njina zuko ngukpa ndukhun jina wana, Gagja dukhute a gagtsik tsikin jina dukwa kakwa tsamzika chukhozi. Je jengi kham dukhunde a nguanchila shiwa mapi je ngimali driven jinas ko ngior chiro che pisel jo pa shi yimbi chapar chi o ji ta ti kaps bi jinas ko ti achu go ti ja ti ka wa jinas ko chana chok ti ge chen shi ho jo la won ki wa ge chen ni tim ji ling ga ma dam ka ng ji o jong lu ge jang tur rang lu ma jing la ji wan bre yang ta ng jo lang ma kwem ji ani mal sang ge chi wa chi kr chal shi wa ta wa am ji Da cer sukun kena angungina kengla kene cekr cor tuju. Da cekr cor sukun da cekata ni nasuk arun ga he songze ozunu tanji. Da cer zne ni nasuk da cik cik sukun ulan ni nasuk cik cik sukun ulan cik nu gutanji. Cek cekata ni nasuk cik sukun cik sukun gutan tumuzri. Di ni nasuk andi jik ci ok ba cer sukun ka di ni na cor sukun ka di ni na de chongma ge ni nasuk sha pa zu. 능도이나 천리 침지수 그러니까 천안이비 좀 되거든요 막 그 어단제이나 다 동거지나 그 길홍 그 자침 대단이나 그 첫당리비나 그 침지 아른 그 링거 있으면 고대나 그 마듬즈 그지 어종으로 그 망부는 혼대야 아른지나 그 마징즈 그지 아른로 마징라지 어종으로 그 잠초로서 그러니까 어종으로 망부고 돈지 잠초로서 그 Shunga jina zuko dhala kane jam tsu ta Andi tsuga mung tamu zi gina ko kuna jam tsu su kundu khunde Mung tsu kri Zhongliga mung pungu khunde ya Aranga li ma jang zi Ya wanbi gara chun khunde la ya Aranga sanlu khunde yung tukwa ngu ni Jogu jugu shukha jina zuko ma kwa ma Ta chi zi zi Animal sangir chirwa su kuna Ta sangir zi suko tang zi ba Animal su kuna Tsin dutang jina zuko shima niki jina zuko Tun kang yang ma jiba 다 성격이 당시에 이제 그 다통 대통 못이다. 다마 하는가 치치나 다녀 가지고 그가 키즈즈노 네이즈라서 다 척을라거나 자르간 저를 쓰고 그렇게 작동이나 동우기 작동이라. 저 다 암 단들은 이제 그 체크하다냐 그 직송즈 그 나라 놓아 좀 제가 문제 줘는 말이. 어 체크하다냐 하는가 이제 그즈나 문제 줘는 말다라. 그럼 고진도 처나 체크다 히스 그러니까 가지고 조파즈 그 용루 지나서 같이 어떤득 닥터즈 나라 지나서 그 잡아서 용루 지나서 근데 어떤득라 대니가 저러서 그 그냥 그 닥터 지나서 그 사득 사우이득 영나 나준 디스 더밀 젠지가 영지 어거 밤이 샴지 탑자영 틴즈는 잡지 저신 흡반들시 자크르 그냥이 진컵 흡브르 줄스 야 다 내라 지나서 그 간보세셔고 야 준비 진도 혼드라 아랑 아던덕 말라 지나서 고안디 가나민 그 고니 흐티몰아스 화 드모 지나서 고아이 마이 땅즈 그시 디초 지나서 고안디 아랑 아 쳐지 있었던 거 성성 그 흐티몰아스 화 드모 아양 땅 아랑 그 지나서 고아용 아가르 하마즈 그 지나서 고아 흐샴심 흐티비 탑자 아담 그 혼데 용 지나서 고가 마니나 어제는 지나서 고 디치 모스 그 저성 그선 탑자 그 혼데 텐즈네 잡지 전제 분들 저서 고 다 아는 거 아나 슈관이라서 그 아나 이 슈관이라서 거기 있던 것도 안지 저신은 수고는 이라서 건데 어느 것만 그럼 뒤에 뺀다 이지라 다 네 어느 얘기냐서 어느 막 그렇던 거지 텐진 그 잡네 텐진 잡지 저신 수고는 아나 이 시집 그 이라서 그 건데 어느 그 저선 그 뜻은 그래 다 많이 누구도 안지 어 가르 하마즈 그 이라서 그 샴치 그 탑샹도 혼데 많이 난 이라서 거기 있던 것도 안지 야 디다 타마냐서 그가 아른 그 고타냐 그 거글로에 어떤 거 냄이 커베 어 뜸이 있다나다 냐 그 조커스 군 너무자다 냐 그 조핑 콰리 지와다고 오지 고베 젠친낭 시 니카와 티춤 좀 봐 디암 강인 제프린디 디문 시 줄라 티춤 고고시 자칭 있을 줄 마줄 강영으로 띠수 자이 군이 아요아 마셰 프레 티춤 지와라 챌린지 시기라 요르정 시글라 마피 차이치 시가 짐천도 고니 고프라샤 파시긴디 야 다치 응이스 줄마 줄